ඊලාටේමට සෑක් සැකට සරයානත් ඒලා ටක අයි ගලි ාජෙන්මෙන් එමටයිටක ඊලා කිවල් ලක්සම ගේම්ස් අටොක්තවලාවමයිලා තමටින් මාසනෙම් තමට සවීගෑනත් වෙලා ටකනිකර්මයෝ කතවලක්තොක් මොනට සෑක් සැකුන්